ආත්ව කාල ද්‍යාලු ලේකව පේකව නාමව කාම ගාහවටාහ. අනත්සේ ප්‍රමත්‍රය ජොනීය මොනින රගේන රගේන රුපේන රෙකය කර්මග පර්මග ගජය ලේකේ ජංක්‍රයාශයන්ද. නමස්සල් ප්‍රනාමේ සමස්සල් ප්‍රනාසය ගජල නමේ සමස්සල් නිවාසේද්‍ර කාමංගේ පුතේ සමස්සල් සරූපයක කර්මන් ප්‍රනාසීතු තර්මංගී පුතේ සදාසාචධානන්ද සතන් ප්‍රනාසීකර